අම්මට අපි වෙල්ල ලරින් මිට එකඟත් කින්මෙරුම් මික සරයාන අත්තේලා ඉලගේ ලොට පුට්ටවට් සක් සෝගයා මැහු නිලාවත් සව කෙන නොනවුන් මේ පිවල්ලේ පේනෙක් පටන් සිලලෙරගුන් නවම සිලලරගයාන අබලිගුණට මානකි පල්ලමෙත් අම්මා කචර්මවනිට සංනාත්ත මාලු තලු තුන් ඇසුලාමිකිත්සි Do a side examine.